0: ගීයෝ හෙනවක්තයි ජෝ සිදරවුඩක් මේ ආචරජය සිදරවුනක්තයින් කුලාප්කාන් බේනකිරිනාා ජාදත ඇල්ලහැනිග හෙබාන්.
1: It's 8:15 p.m.
2: This time check is brought to you by D Skin Beauty Cream. Asli glow har niya josho. A product by Biocon International Pakistan.
3: अजरक के रंगों से रंगी
4: दिल्ली के टुकड़ों से जुड़ी
3: सिंध के दिल से निकली आवाज
4: GFM 88 नेटवर्क सिंध